ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේ.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.
1: නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ

ඔබ සැමට තුනුරුවනි සරණයි.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂාන්ධකාර වින දෝෂාන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන්විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

0: சுதிலேக்குவன் விதுலியன். සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය. සුදුල ගුවන් විදුලියේ

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: ඉන්දිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉන්දිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිනින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා. ඉඳිකට පූජා කිරීමේ ආනිසංස වශයෙන් ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති. නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරය අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට එහි ආනිසංස ලබා ගන්නට පුළුවන්.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා
1: සමස්තය දිවයිනේ කරගන්න. දහම් පාසල් වල කටයුතු ආරම්භ කරන මේ මොහොතේ දැන් අපි දහම් පාසල් ගීතය මෙසේ ප්‍රචාරය කරමු.

සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.

හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න එකතු වෙච්ච දවස. ඔබ හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරන සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි විමසලා බලමු අපේ බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ තුල අපිට පෙන්නවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙකුට අකම්පිත හිතක් ඇති කරගන්න නම් අටලෝ දහම ගැන නොසැලෙන අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාවයන් ඉදිරි මේ ලෝක ධර්මතාවයෙන් අපි කාටවත් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. ඒවා ආර්ය සත්‍ය. දැන් අපි ගමු චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය ගැන ඔබ හිතන්. ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්. ඒක ආර්ය සත්‍යයක්. ඉපදුනානම් වයසට යනවා. ඒක ආර්ය සත්‍යයක්. ලිඩ වෙනවා. ව්‍යාධිපි දුක්ඛෝ, ජරාපි දුක්ඛං, මරණම්පි දුක්ඛ, මැරෙනවා. ඊළඟට පිය විප්පයෝගෝ දුක්ඛෝ. කවුරුත් කැමති නෑ ප්‍රියයන්ගෙන් වෙන් වෙනවට. ඔබේ නෑදෑයෝ, ඔබේ දරුවෝ, ඔබේ ඥාතීන් හැමෝම ඔබත් එක්ක හැමදාම ඉන්න පුළුවන් නම් එහෙම තමයි කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ, කැමති වෙන්නේ. හැබැයි ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය පුද්ගලයන් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. කවුරුත් කැමති නෑනේ. සංසාර හතුරෝ ඉන්නවා, ඉරිසියාකාරයෝ ඉන්නවා, වෛරක්කාරයෝ ඉන්නවා. කොච්චර හොඳ කරත් ඒක වැරද්ද දකින්න මිනිස්සු ඉන්නවා. එවැනි මිනිස්සු ඇසුරු කරන්න එකට ජීවත් වෙන කාත් කවුරුත් කැමති නෑ. හැබැයි මේ ලෝකේ අපි ඉපදීපදී යන තාක්කල් අප්‍රිය පුද්ගලයන් එක්ක අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක ආර්ය සත්‍යයක්. අප්පීහි සම්පයෝගෝ දුක්ඛෝ. ඊළඟට කැමති දේ නොලැබීමේ දුක. යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. දැන් කෙනෙක් කැමති වෙනවා, ඉපදීපදී යන සත්‍යයක් කැමති වෙනවා. දැන් බලන්න ඔබ මිනිස්සු සමහර අය දිහා බලලා කියනවා, අපෝ අපිට නම් උපෝපං ආත්මිකවත් ඔය වගේ තැන්වල නම් උපදින්න ඕනේ. හැබැයි ඒ කැමැත්ත, හැබැයි ඒ කැමති දේ උහුට ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. අපි කෙලෙස් සහිතව ඉන්න තාක්කල් අවිද්‍යාවත් තණ්හාවත් නිසා හැදි හැදි යන මේ සංසාර ගමන තුල ඕනේ තරම් අපි අකමැති ආත්ම භාවවල සතරාප. කවුද කැමති සතරාපාය උපදින්? හැබැයි සතරාපාය මහගෙදර වගේ අපායට ඇදිලා යන නොඑක් දුක් සහිත ආත්ම භව කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ, මට අංග විකල කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට අන්ධ කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට මේ වගේ නුවණ නැති කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට දුප්පත් පවුලක උපදින්න ලැබේවා, මට මේවා. කවුරුත් එහෙම ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි තමන් අකමැති වුණත් ඒ අකමැති දේ තමන්ට සිද්ධ වෙන්නේ කෙලෙස් සහිතව යන සසර ගමනක් තුල අනාත්මයි. තමාගේ වසඟේ පවත්වන්න බැරි ගමනක් අපි මේ යන්නේ. ඒ නිසා ඉපදීම උරුම කරගත්ත සත්‍යයන් අපි අකමැති තැන්වලත් උපදිනවා. ඊළඟට ඉපදිච්ච කෙනා ලෙඩ වෙන්න කැමති නෑ, වයසට යනවට කැමති නෑ. නොයේක් උපක්‍රම යෙදෙනවනේ. දැන් බලන්න, ලෙඩ නොවී ඉන්න කියලා හිතාගෙන මොන දේවල් කරත් නිරෝගී සම්පත්තිය පිණිස මෙන්න මේ දේ හේතු වෙනවා කියලා තමාර ලාවට කවුරු හරි කිව්වොත්, ඔබ අහලා ඇති වදකහසු දිය බීපු මිනිස්සුත් අතීතේ ඉඳලා තියෙනවනේ මේ රටේ. එතකොට ඒ වගේ ලස්සන වෙනවා, නිරෝගී සම්පත්තිය ලැබෙනවා, හැමදාම ඉන්න පුළුවන්. මෙහෙම කිව්වහම සමහර වෙලාවට ඒකට ඇලුම් කරලා ආස කරලා සමහර ලාවට වසවිස වුණත් බොන්න පෙළඹෙනවා මිනිස්සේ. තමට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වොත්. ඒ නිසා කවුරුත් කැමති නෑ වයසට යනවට, කවුරුත් කැමති නෑ ලිඩ වෙනවට, කවුරුත් කැමති නෑ ජරාවට පත් වෙලා දුක් විඳින්න. හැබැයි ඒ දේ සිද්ධ වෙන. ඒක ආරි සත්‍යයක්. ඒක අපිට වළක්වන්න බෑ. අන්න ඒ නිසා මරණය බලන්න මැරෙන්න යන මිනිස්සු කොච්චර අඬනවා, වැළපෙනවා, අනේ මාව බේරගන්න, මට නම් මැරෙන්න බෑ, අනේ බුදු ඩොක්ටර්, අනේ දරුවනේ මට මැරෙන්න බෑ, කොච්චර අඬනවද. හැබැයි අඬන වැළපෙන අතරේ, දූ දරුවෝ ඥාතීන් හඬා වැළපෙන අතරේ මේ සියල්ල අතහැරලා පරලොව යන සිද්ධ වෙන. ඒ නිසා මෙන්න මේ ධර්මතාවයන් අපි කාටත්, මේකට ආගම් ભેදයක් නැහැ, වර්ණ ભેදයක් නැහැ, ಜಾති කුල ඒ ભેද නැහැ,
රජෙක්ුණත් සිටුවරෙක්ුණත් මොන ආගමේ වුණත් මොන ජාතිය වුණත් කවුරු වුණත් ඉපදුනානම් ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, මේ සමස්ත දුක ආර්ය සත්‍ය අත්දකින්න සිද්ධ වෙනවා. මේ දුකත් එක්ක ජීවත් වෙන ගමනේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්නවා අපි 11 ගින්නකින් දැවි දැවි ජීවත් වෙන්නේ. 11 ගින්න රාග, ද්වේෂ, මෝහ, මේක ගින්න. රාග ගින්න තුල සමහර වෙලාවට මොනතරම් ජීවිතේ රාගය නිසා මිනිස්සු මුළු ජීවිතේම විනාශ කරගන්න. පෞල් ජීවිත විනාශ වෙනවා. තමන්ට සමාජයට මූණ දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. තමහරු ලැජ්ජාවටම වහබුණෝ ජීවිතේ නැති කරගන්නවා. එතකොට මේ රාග ගින්න නිසාම දැවි දැවි විශාල අකුසල් කර කර ජීවිතේ දුක් විඳින්න. ද්වේෂයේ ගින්න දැවෙනවා. ඊළඟට මෝහය ගින්න. ඉපදීම, ලෙඩවීම, ජරාවට පත්වීම, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස. ඔබ බලන්න මිනිස්සු පපුවට ගහ ගන්නවා, ඔළුවේ අත් ගහ ගන්නවා, නංගොත් කිය කියා අඬනවා, විලාප නගනවා. මේ ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳන් මරණය දක්වාම මොනතරම් දුක්

අපිට රෑට නින්දයන්නේ හොරු පණී කියලා බයයි. චෙක් රිටර්න් වෙයිද, ඊළඟට දේපොළ වලට ප්‍රශ්න ඇති වෙයිද, බිස්නස් වලට මොනවා වෙයිද, ඒ මිනිස්සුන්ට එහෙම බයක් තියෙන. ඒ මිනිස්සයා මාලිගාවේ ඉඳන් හිතනවා අර පැල්පතේ ඉන්න මිනිස්සයාට හොඳට පැදුරේ නින්ද යනවා. ඒ මිනිහට ඉතින් අපිට වගේ එහෙම ප්‍රශ්න නැහනේ. නායකාරු වෙන්නෙත් නැහැ, ව්‍යාපාර කඩාගෙන වැටෙන්නත් නැහැ. ඔය මොනවා හරි අලබ්බතලයක් හරි කාලා හොඳට නිදා ගන්නවා අන්න මිනිස්සු. එතකොට එයා අර තව කෙනෙක් දිහා බලලා ඒ විදිහට හිතනවා. ඒ නිසා මේ හැම මිනිස්සයාම අඩු වැඩි වශයෙන් දුකක් විඳ විඳ තමයි මේ සසර යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ එන ප්‍රශ්න මේවා තමයි ලෝක ධර්මතාවයි. පුට්ටස්ස ලෝක ධම්මේහි ලාභ අලාභ, සැප දුක, යස ආයස, නින්දා ප්‍රශංසා. මෙන්න මේ දේවල් බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට, මහරහතන් වහන්සේලාට කාටත් එනවා. මේ නින්දා අපහාස රහත් උනත් නින්දා අපහාසයි නෝ. සමහර මහරහතන් වහන්සේලාට බොරු චෝදනා, බොරු ප්‍රශ්න, නොයේක් විදිහේ කරදර බාධා කොච්චර ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ සියල්ල ඉදිරියේ චිත්තං යස්සන කම්පති, හිත කම්පාවට පත් වෙන්නේ නැත්නම්, අශෝකං විරජං කියම විරාජමානව ඉන්න පුළුවන් නම් මොන ප්‍රශ්නය ආවත් ඒ තම මංගල මුත්තම. ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරා. දැන් අපි ටිකක් විමසලා බලමු ලාභ අලාභ. සමහර වෙලාවට කෙනෙකුට නොසිතන විදිහට සමහරුන්ට ස්විප් වැටෙනවා. අනුන්ගේ දේපලත් අයිති වෙන්න පුළුවන් සමහරලාට. කවුරු හරි නොසිතන කෙනෙක් මැරෙනකොට දේපල ටික ලියලා මැරෙන්න පුළුවන්. එක්කෝ මගදී හම්බෙලා හිතවත් වෙලා, එක්කෝ තමන්ගේ මොකක් හරි මොහොතක උදව්වක් කරා කියලා ඒක මතක තියාගෙන. ඒ වගේ සමහර පුද්ගලයන්ට නොසිතන ලාභ ලැබෙන, උසස් වීම ලැබෙනවා, ඉහළ තනතුරු ලැබෙනවා, ගෞරවනාම ලැබෙනවා, ලාභ ලැබෙනවා, මිල මුදල් ලැබෙනවා. එතකොට මේවා තමන්ට ලැබෙනකොට කෙලෙස් සහිත පුද්ගලයාගේ ස්වභාවය, ලෝක ධර්මතාවය ගැන, ආරි සත්‍ය ගැන අවබෝධයක් නැති පුද්ගලයා කෙලෙස් වලින් ඒවට ඇලුම් කරනවා, ඒවට ආස කරනවා, තව තවත් ලාභ සත්කාරවලට ඇලුම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුක්ත නිකායේ සඳහන් වෙනවා ලාභ සත්කාර සංයුක්තය කියලා දේශන පෙළක්. මේ දේශනවලදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලාභ සත්කාර හම්බ කරන්න සල්ලි භාගයේ දීපොළ ඉඩකඩම් ගෞරවයේ කීර්තිය ප්‍රසිද්ධිය මේවා ලැබීමේ ආසාව මිනිසයන් තුළ සම්මස් නහර විනිවිදගෙන ඇට මිදුළු දක්වාම කාවැදිලා තියෙන කියන බුදුරජාණන් වහන්සේ වදාළ කොච්චර භයානකද මේවා කියලා. දාරුණෝ බික්කවේ මහණෙනි, මේවා බොහොම දරුණුයි කියන ලාභ සත්කාරු බොහොම දරුණුයි. කොච්චර දරුණුද කියන්නේ බුදුරජාණන් වහන්සේ දවසක් බුදු ඇසින් දකිනවා. මහණෙනි, තමන්ගේ අම්මා නිසාවත් බොරුවක් කියන්නේ නැහැ කියන අදිෂ්ඨානෙන් ජීවත් වෙන එවැනි සිල්වත් පුද්ගලයෝ බුදු ඇසින් බුදුරජාන් වහන්සේ දැකලා තියෙනවා කියන. ඒ කියන්නේ කවුරු හරි කියනවා අම්මාව මරනවා මෙන්න මේ දේ කියන්න කියලා, බොරුවක් කියන්න කියලා කියනවා. දැන් අපි ගමු කවුරු හරි උසාවියට හරි මේ කියේ උසාවියට කියන්න ඕනේ, නැත්නම් මේ අම්මාව මරනවා කියලා කවුරු හරි අර බ්ලැක්මේල් කරගත්තා කියලා හිතන්. එහෙම කෙනෙක් තව කෙනෙක්ව ඒ විදිහට තර්ජනය කරලා කියනවා මේ බොරුව කීවේ නැත්නම් අම්මා මරනවා. හැබැයි ඒ පුද්ගලයා හිතනවා අම්මා මැරුවත් මම නම් බොරු කියන්නේ නෑමයි, මම මගේ සීලය රකින්නවාමයි, අම්මා නිසාවත් මම බොරුවක් කියන්නේ නෑමයි කියලා දැඩි අදිෂ්ඨානෙන් ඉන්න පුද්ගලෙ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, කාලයක් යනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගෞරවයේ මිල මුදල් සල්ලි දීපල මේවා නිසා බොරු කියනවා බුදු ඇසින් දැකලා තියෙනවා කියන. එතකොට බලන්න තමන්ගේ අම්මා නිසාවත් බොරු නොකියන සමහරු ලාභ සත්කාර ඉදිරියේ, සල්ලි භාග ඉදිරියේ, දීපල ඉදිරියේ, ප්‍රසිද්ධිය ඉදිරියේ සමහර වෙලාවට බොරු කියන්න, බොරු චරිත රඟපාන්න, බොරුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මොනතරම් දරුණුද බුදුරජාණන් වහන්සේ වදාළ ගුණ නසනවා, තමන්ගේ තියෙන ගුණ විනාශ කරලා දානවා. ඒ නිසා මේ අටලෝ දහම ඉදිරියේ ලාභයට ඇලුම් කරන කෙනා, ආස කරන කෙනා, ඒ ලාභය තුල උද්දාමයට පත් වෙන කෙනාට තමයි අලාභයේ ඉදිරියේ හිත හදාගන්න බැරි. දැන් බලන්න ඔබ සමහර පුද්ගලයෝ ලාභ ලැබෙනකොට, දියුණු වෙනකොට මම තරම් කෙනෙක් නැහැ කියලා හිතුවෝ,
මේවා මටයි ලැබෙන්නේ.

0: මේ ඔක්කොම මගේ දේවල් මම හම්බ කරගත්ත දේවල් මේවා මගේ පිනට ලැබෙන දේවල් කියලා ඒවා උපාදාන කරගෙන ඒවට ඇලුම් කරනවා ඒවට ආස කරනවා. හැබැයි යම් හේතුවකින් මේ සියල්ල විනාශ වෙලා ගියොත් ඔහුට දරා ගන්න බෑ අර අනිත්‍ය වෙනස් වීම. ඒක දරා ගන්න බැරුව සමහර වෙලාවට පිස්සු හැදෙන මිනිස්සු ඉන්න මුළු ජීවිතේම විනාශ වෙලා යනවා. අයියෝ ඇයි මට මෙහෙම වුනේ කියලා ජීවිතේ හදා ගන්න බැරුව මුළු ජීවිතේම විනාශ කර ගන්න පුද්ගලයෝ ඉන්න. දැන් බලන්න පහුගිය දිනවල අපි අත්දැකපු සිදුවී. ඔබ දකින්න ඇති ගෙවල් පිටින් පවුල් පිටින් නාය ගිහිල්ලා බොහෝ දිනක ජීවිත විනාශ වුණා. සමහර වෙලාවට මේ අය ගෙවල් දොරවල් හදන්න දහස් ගණන් ලක්ෂ ගණන් ණය වෙච්ච අය සීට්ටු දාලා ණය වෙලා ගෙවල් හදනවා. පිට රටවල් වල ගිහිල්ලා දුක් විඳලා හම්බ කරගෙන ඇවිල්ලා ඒ සල්ලි වියදම් කරලා ගෙයක් හදන්නේ ජීවත් වෙ. එතකොට මේ ගේ හදලා බඩු මුට්ටු ගෙනහලා ඔක්කොම කරලා ගෙට පදිංචි වෙන්නේ හෙටයි කියලා මුළු ගේම කඩාගෙන ගියායි හිටියා. එක පුද්ගලෙක් හිටියා පිට රට ගිහිල්ලා ලක්ෂ ගාණක් හම්බ කරගෙන ඇවිල්ලා ඒ ගෙනාපු මුදල් වලින් ගේ හැදුවා. අන්තිමට ටයිල් ටික ගන්න ගේ ඉතුරු වැඩ ටික කරන්න බැංකු ණයකුත් අරගෙන ගෙයි වැඩ කරලා අවසන් වුණා. තව දවස් දෙක තුනකින් තමයි නැකත තිබ්බේ ගෙයි පදිංචියට. හැබැයි ඊට පෙර මුළු ගේම පස් කඳු එක්ක විනාශ වෙලා ගියා. අද ගේ තිබ්බ තැනක්වත් නැහැ. එතකොට බලන්න මේ වගේ තමන් කාලයක් බලාපොරොත්තු වෙයි කොච්චර සිහින මවනවද. ඒ හදලා මම මේ ගෙදර මේ විදිහට ඉන්නවා, මේ වගේ බඩු මුට්ටු ගෙට ගන්නවා, දරුවෝ මුණුබුරෝ එක්ක මේ ගේ හද සමහරලාට මං ගේ හදලා කසාදයක් බැඳ ගන්නවා, අම්මා තාත්තාට ළඟට ගන්නවා, මේ මිදුල මේ විදිහට හදනවා, මේ සිහින මවනවා මිනිස්සු. හැබැයි ඒ සිහින එක රැයෙන් බොඳ වෙන්න පුළුවන්. එක මොහොතෙන් ඒ සිහින බොඳ වෙන්න පුළුවන්. හැබැයි එවැනි අවස්ථාවක හිත හදා ගන්න පුළුවන් වෙන්නේ ධර්මීය දන්න කෙනෙකුට. ලෝක ධර්මතාවයේ දන්න කෙනා අන්න හිතනවා මේක තමයි ලෝක ස්වභාවය. පුට්ටස්ස ලෝක ධම්මේ, මේ ලෝක ධර්මතාවයේ ඉදිරි චිත්තං යස්ස නකම්පති. එයාට හිත කම්පා නොවි හිත හදාගන්න පුළුවන් නම් මේක තමයි ලෝක ස්වභාවය කියලා හිත හදාගන්න පුළුවන් නම් අශෝකං විරජං කේම විරාජමානව ඉන්න පුළුවන්, නොසැලී ඉන්න පුළුවන් නම් ඒ තම මංගල මුත්තම. ඒක මංගල කාරණය. දැන් බලන්න සමහර පුද්ගලයෝ ගෙවල් දොරවල් විනාශ වෙනකොට සමහරු තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. මට නම් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා ජීවිතේ විනාශ කරගන්නයි ඉන්නවා. හැබැයි සමහරු අඬනවා වැළපෙනවා මුළු ජීවිතේම විනාශ කරගන්නකොට තව කෙනෙක් නෑ මං කොහොම හරි නැගිටිනවා. ඕක තමයි ලෝක ස්වභාවය. මං හිත හදාගන්නවා ඔయిత වඩා දීපොල නැති වෙච්ච මිනිස්සු හිටියා, ඔయిత වඩා දේවල් නැති වෙච්ච මිනිස්සු හිටියා, මං කොහොම හරි නැගිටිනවා කියලා තව කෙනෙක් ආයි අඩියේ ඉඳන් නැගිටින උත්සාහ කරනවා. අන්න හිත හදාගත්ත කෙනාගේ ස්වභාවය. ඒ නිසා ලාභ වගේමයි අපිට අලාභත් ලැබෙනවා. ඒ දෙකම සතුටින් විඳ ගන්න පුළුවන් නම් අන්න අකම්පිත හිතක් ඇති කෙනෙක්. දැන් ඔබ බලන්න පටාචාරාව ගැන හිතන්න. පටාචාරා චරිතය තුළ බොහොම ධනවත් පවුලක කෙනෙක්. ඒ ජීවිතේ කොච්චර දේවල් Tamanට අහිමි වුණාද? ආදරයක් නිසා Tamanට දෙමව්පියෝ දීපල සැප සම්පත් සියල්ල අහිමි වෙලා ගියා. තමන් මහ විශාල ධනවත් පවුලක සිටු පවුලක් කියලා කියන්නේ නගරෙම ඉන්න ධනවත්ම කෙනෙකුට තමයි රජුරෝ සිටු තනතුරක් දෙන්නේ. එතකොට මේ නගරේ ඉන්න ධනවත්ම සිටු පවුලේ එකම දුව. එතකොට බොහොම ලස්සන දුව, එකම දරුවා. හැබැයි තමන්ට හිත ඇදිලා ගියා මොකක් හරි පෙර අකුසලයකට වෙන්න පුළුවන්. ඒ හිත ඇදිලා ගියේ තමන්ගේ නිවසේම ඒ මෙහෙකාරකමට දරපලන්න ආපු තරුණයෙක් එක්ක හිතවත්කමක් ආදරයක් ඇති වුණා. එතකොට ඒ ඇතිවෙච්ච ආදරයත් එක්ක අර තමන්ට ලැබිච්ච සියලු සැප සම්පත් අතහැරලා පැනලා ගියා. දැන් පැනලා ගියේ තවත් මාලිගාවකට නෙමෙයිනේ, ඈත ගිහිල්ලා මහා කැලේක පුංචි පැල්පතක් හදාගෙන ඉන්නකොට අර විශාල මාලිගාවක ආම්බරේක සැපසේ සිනිඳු යහනාවල් වල සේවකයෝ ආරක්ෂිතයෝ පිට බොහොම සැපසේ හිටපු කෙනෙක් මහා කැලේකට ගිහිල්ලා වනසත්තු සත්තු සර්පයන් මේ මැසි මදුරු පීඩා මේ සියල්ල එක්ක නිකම් පොල් අතු වලින් පැලක් හදාගෙන මැස්සක ඉන්නකොට අර ඇතිවන දුක, හැබැයි ඒ සියල්ල තමන්ට විඳ ගන්න සිද්ධ වුණා. ඒ අර සියල්ල අහිමි වුණා ආදරයක් එක්ක, සැප සම්පත් අහිමි වුණා. ඒත් හිත හදාගෙන කාලයක් ජීවත් වුණා. ඒ තුළ තමන්ට දරුවෝ ලැබුණා. ඒ ප්‍රශ්නත් එක්ක ඇතිවෙච්ච ගැටුම් එක්ක ආපහු තමන්ගේ දෙමව්පිය හොයාගෙන එනකොට ස්වාමියාට සර්පෙක් දෂ්ට කරලා ස්වාමියාගේ ජීවිතේ නැති වුණා. අන්න තමන් නොසිතපු දෙයක්. තමන් අර ආදරය කරනකොට ඊළඟට දෙමව්පිය විපාකියද්දී ස්වාමියා එක්ක ගිහිලා ජීවත් වෙනකොට කොයිම වෙලාවකවත් ස්වාමියාට මෙහෙම අනතුරක් සිද්ධ වෙයි කියලා හිතුවේ නැහැ. හැබැයි සර්පෙක් දෂ්ට කළා ස්වාමියා මැරුණා. දරුවෝ දෙන්න පමණයි දරුවෝ දෙන්න වඩාගෙන තුරුල් කරගෙන දෙමව්පියෝ ළඟට එනකොට අචිරවතී ගංගාවෙන් දරුවෝ එතෙර කරන්න ගිහිල්ලා දරුවෙක් ගඟේ ගහගෙන ගියා, අනෙක් දරුවෙක් උකුස්සෙක් ඇවිල්ලා දැහැගෙන ගියා. එතකොට මේ සියල්ලත් එක්ක අවසානයේ පිස්සු හැදිලා නතර වුණේ. ඇඳි වතක්වත් නැතුව පිස්සුවෙන් තමන් අන්තිමට ගමට එනකොට අම්මා තාත්තා දැවෙනවා සුකුණි. දැන් බලන්න මිනිස්සෙකුට සිද්ධ වෙන්න තියෙන දේවල් අතර දීපල නැති වෙලා අවසානයේ ස්වාමියාද දරුවෝද දෙමව්පියෝද තමන්ගේ සියලු දේවල් නැති වෙලා මහපාරට වැටෙනකොට එක පිට මේ වැනි ප්‍රශ්න එනකොට කෙනෙකුට දරා ගන්න බැරි වෙනකොට අවසානයේ පිස්සු හැදෙනවා. ඒ සිදුවීමත් එක්ක තමන් ඇඳිවතින් ඇඳුමක්වත් නැතුව පාරි පිස්සුවෙන් දුවගෙන ගියා. දැන් ඔබ හිතන්න පාරක කවුරු හරි එහෙම පිස්සුවෙන් කොණ්ඩේ කඩාගෙන ඇඳුමක් නැතුව පාරි පිස්සුවෙන් කෙනෙක් දුවනවා නම් මිනිස්සු ඔබ ඕන තරම් සමහරලාට ඔහොමයි දැකලා ඇති පාරවල්. හැබැයි මිනිස්සු කියන්නේ අන්න පිස්සෙක් අන්න පිස්සියා. ඕවා කී කී තව කොච්චර මිනිස්සු පාර දෙපැත්තේ නිඳා කරන්නත් බනින්නත් සමහරලාවට ගහන්නත් ඇති ඇඳුම් නැතුව දුවනකොට. හැබැයි මෙහෙම ගියාට පෙර පිනකුත් තිබුණා. මේ ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රස්ථානෙ ලබන්න සසර පාරමී පුරාගෙන ආපු කෙනෙක්. එදා පෙර පිනක් තිබිච්ච නිසා අනුකම්පා ඇති උපාසක මහත්මයෙක් ඇඟිල්ල දික් කරා අන්න අර පැත්තට දුවන්න කියලා. පිස්සුවෙන් වගේ දුවගෙන යනකොට පෙර පිනකට ආවේ ජීතවනාරාමේ දම්සභා මණ්ඩපයේ. එදා විශාල පිරිසක් බණහන අතරේ දම්සභා මණ්ඩපයේ දුවගෙන එනකොට උපාසක මහත්මයෙක් සලුවක් විසි කරා. මේ සලුව බුදුරජාණන් වහන්සේ දකින්නකොටම සිහිය ඉපදුනා. උන්වහන්සේ අදිෂ්ඨාන කවදාවත් හිතන්නේ නැතුව ඇති බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වෙලා රහත් වෙන්න නිවන් දකින්න පිනක් තිබ්බා කියලා. හැබැයි ඒ පින මතු වුණා. එතකොට අපිට පේනවා ජීවිතයේ කෙනෙකුට දැන් මේ සියලු විපත් වෙලා මහපාරට වැටිලා පිස්සු හැදිලා දරුවොත් නැති වෙලා කොහොම හරි ආයම සාසනය තුල නිවන් දකින්න පුළුවන් අවස්ථාව ලැබුණේ බොහොම ධනවත් පවුලක හිටපු කෙනෙක් පටාචාර. ඒ වගේ මහ විශාල මාලිගාවල් වල හිටපු මිනිස්සු එක රැයෙන් මහපාරට වැටෙන්න පුළුවන්. රජකම් කරපු මිනිස්සු එක රැයෙන් යණේනමක් නැතුව මහපාරට වැටෙන්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව පාලනය කරපු රජවරු 11 මහා ජනපද හැටියටයි දඹදිව පාලනය අරගෙන ගියේ. ඒ අතර විශාලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය, කොසල් රාජ්‍ය. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 19ක් වැඩ හිටියේ සවැත්නුවර ජේතවනාරාම. ඒ වගේම පූර්වාරාමේ වස් කාල 6ක් වැඩ හිටියේ. බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45ක කාලෙන් අවුරුදු 25ක්ම සවැත්නුවර මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. සවැත්නුවර තමයි කෝසල රාජ්‍ය කොසල් ජනපදයේ අගනගරේ. ඒ නිසා කොසල් රජුරවන්ට නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන අවස්ථාව ලැබුණා. බුදුරජාණන් වහන්සේත් එක්ක හිතමිත්තකමක් ඇති වුණා. හැබැයි රජ්ජුරුවෝ බොහොම කාමභෝගී රජ කෙනෙක්. බොහොම සැප සම්පත් වලට බල කාමීට ආස කරපු රජ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වැසුරු කරා කියලා රජ්ජුරුවෝ බණ භාවනා කළා නිවන් දකින්න උත්සාහයක් ගත්තේ නැහැ. හැබැයි මේ රජකම් කරත් රජ්ජුරුවන්ට අවසානින් මැරෙන්න උනේ. කාත් කවුරුත් නැතුව අම්බලමක කොසල් රජ්ජුරුවෝ මැරුණේ. එතකොට අපිට පේනවා රජකම් කරපු දඹදිය වගේ මහ විශාල රාජ්‍යක 11 මහ ජනපද අතර ප්‍රබලම රජා. හැබැයි මේ රජ්ජුරුව කාත් කවුරුත් නැතුව අම්බලමක මැරිලා ගියා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ මාලිගාවේ හිටියත් අපි දන්නේ නැහැ හෙට මොකක් වෙයිද අනිද්දා මොකක් වෙයිද. මේ පිනේ විපාක අවසන් වෙනකොට එක රැයෙන් ඔත්පල වෙන්න පුළුවන්. තමන්ගේ ಗುಣ කියපු අය, තමන් වර්ණා කරපු අය, තමන්ගේ හොඳ කියපු මිනිස්සුම තමන්ට ගල් මුල් අරගෙන ඉන්න පුළුවන් ආපස්සට. ඒ නිසා මේ ධර්මතාවය ගැන ඔබ ධර්මයේ තුලින් හිත හදාගන්න දක්ෂ කෙනෙක් නම් අන්න ඒ කෙනා තමයි අකම්පිත හිතක් ඇති කෙනා ඒතම් මංගල මුත්තමං. ඒ කෙනා මංගල කාරණයක්. ඒ කෙනාට චිත්තං යස්සන කම්පති. හිත කම්පා නොවී අශෝකං විරජංකේ මං කියන විරාජමාන නොසැලී ඉන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක්. ඒ නිසා ලාභ වගේමයි අලාභ. සැප වගේමයි දුක. සැප සම්පත් ලැබෙනවා. සමහරට දරුවෝ සලකන කාලෙ ඉන්න පුළුවන්. සලකපු දරුවම එළියට ඇදලා දාන්න පුළුවන් ගෙදරින්. ඊළඟට තමන්ගේ ස්වාමියා බිරිඳ බොහොම ආදරෙන් ඉන්න පුළුවන්. කාලයක් ආදරෙන් ඉන්නවා. ඒ ස්වාමියාගේම කාලෙකදී මැරුම් කන කාන්තාව ගැන අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා අර සැප සම්පත් ලැබුණා වගේමයි දුක. ඊළඟට බොහොම ගෙවල් දොරවල් ව්‍යාපාර දීපල යාන වාහන ඇතුව සැපසේ හිටපු මිනිස් සමහරලාට මහපාරේ හිඟා කනව වෙන්න පුළුවන් අද වෙනවා. අද අනුන්ගෙන් යැපිලා ජීවත් වෙනවා. මේ මිනිස්සු අතර ඔබම මේ සමාජයේ දිහා බලාගෙන බලාගෙන යන්න අටලෝ දහම කියන එක කොයි තරම්නම් අපි කාටත් සාධාරණ දෙයක්. ලාභ වගේමයි අලාභ. සැප වගේමයි දුක. ඒ දුක් දුම්නස් එනකොට හිත හදාගන්න පුළුවන් වෙන්නේ ධර්මීය දන්න කෙනෙකුට. අනිත්‍ය ගැන මෙනෙහි කරපු මේ ලෝක ස්වභාවය අවබෝධ කරගත්ත ආරි සත්‍ය වටහාගත් කෙනෙකුට විතරයි. ඊළඟට නින්දා ප්‍රශංසා. ප්‍රශංසාවට තියෙන ආසාව, කැමැත්ත, ප්‍රසිද්ධ වෙන්න තියෙන ආසාව, කැමැත්ත නිසා මිනිස්සු මොන තරම් දේවල් කරනවද. දැන් බලන්න මිනිස්සු සමහර වෙලාවට දුක් විඳලා කෙනෙක් ඉගෙන ගන්නවා, එක්ක ව්‍යාපාර කරනවා, මේ ඉලක්කේ තියෙන ඉස්සල්ලා දියුණුවේ. ඒ නිසා මුලින් උත්සාහ කරන්නේ දියුණු වෙන්න ඕනේ. ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ, හම්බ කර ගන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ. එහෙම දියුණු වෙලා අපි ගම ව්‍යාපාර පටන් ගත්තා, දියුණු වුණා, ඔන්න ඒ ව්‍යාපාර ශේෂ්ත්‍රි දැන් ඉහළටම යන්න උත්සාහ කරන. ඊළඟට යාන වාහන ගන්න ආසයි. ඊට පස්සේ ඉස්සල්ලා සමහරලාට පුට් සයිකලෙන් පටන් ගත්ත කෙනා වෙන්න පුළුවන්, මෝටර් සයිකලයක් ගන්න. ඊට පස්සේ හිතනවා මට තමයි දැන් ලොකුම වාහනේ තියෙන්නේ. ඊළඟට ඒකත් තවත් ආදායම් වැඩි වෙනකොට තව පොඩි වාහනයක් ගන්නවා, පොඩි කාර් එකක්. ඊළඟට තව ලොකු වාහනයක් ගන්නවා. කොහොම ගිහිල්ලා ඊට පස්සේ යා බලනවා ලෝකේ තියෙන ඉහළම වාහන පරිහරණය කරන්න ඕන. ලෝකේ තියෙන ඉහළම දේවල් පරිහරණය කරන්න ඕන. Tamanට මිල මුදල් ගොඩාක් ලැබෙනකොට ඊට පස්සේ ඔහු සමාජ තත්ත්වයක් ගැන හිතනවා. මට මගේ තත්වයේ තියෙන්නේ මම පාවිච්චි කරන වාහනේ තුල. මගේ තත්වයේ තියෙන්නේ මම අඳින ඇඳුම තුල. සමහර වෙලාවට ලක්ෂ ගණන් වටින ෂර්ට් හොයන්නේ. ෂර්ට් එකට අල්ලන බොත්තම රත්තරන් වෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ ඔරලෝසුව සමහරවිට ලක්ෂ 10යි 20යි ඔරලෝසු. එතකොට මේ මට්ටමට සමාජයේ තමන් කැපිලා පේන අනිත් මිනිස්සු අතර වැජබිලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. දැන් ওই ටික ඔක්කොම ලැබුණා කියලා හිතන්න. Tamanṭa sallit tiyenawa, ඊළඟට ව්‍යාපාරය තියෙනවා, යාන වාහන තියෙනවා, දීපල තියෙනවා. මේ ඔක්කොම ලැබුණාම ඊට පස්සේ හිතනවා මේ ඔක්කොම තිබුණත් වැඩක් නැහැනේ, බලය නැත්නම්. බලයක් ඕනේ. ඒ පිණිස ඊට පස්සේ දේශපාලනය ගැන හිතනවා. දේශපාලනයට යන්න ඕනේ. දේශපාලනයට ගිහිල්ලා බලය හදා ගන්න ඕනේ. අන්න ඒ පිණිස ඊට පස්සේ සැලසුම් කරනවා. ඊට පස්සේ බොරු රඟපෑම් කරන්න පුරුදු වෙනවා. ඒ රඟපෑම් තුල බොරු කියන්න පුරුදු වෙනවා. මිනිස්සුන්ට බොහොම නිකන් උණු වෙච්ච හදවතින් තමන් සම්පූර්ණ අමුතු චරිතයක් හැටියට බලය හොයාගෙන තමන්ගේ ගුණධර්ම බලන්න. සමහර පුද්ගලයෝ දේශපාලනයේ නිසාම රටේ බොහොම ගෞරවනීය චරිත කොච්චරනම් පහත් මට්ටමට වැටෙනවද කියලා. රටේ බොහොම ගෞරවයක් ඇති, බොහොම කීර්තියක් ඇති, මිනිස්සු බොහොම වැඳපු පුදපු ගෞරව කරපු චරිත දේශපාලන නිසාම සෞත්තු වෙලා යන මිනිස්සු බනිනවා, නිඳා කරන, නම කිව්වා බනින මිනිස්සු ඉන්න. ඊට කාලෙකට පෙර මිනිස්සු වර්ණා කරලා ෆොටෝ ගහගෙන ගෙවල් වල එහෙම වැඳුම් පිදුම් කරපු චරිත කාලෙකදී තමන්ම ලැජ්ජ වෙලා යනවා. ඇයි ඒ බලය හොයන්න ගිහිලා වෙච්චදී. මේ වගේ තමන්ට කීර්ති ප්‍රශංසා සමහරලාවට හිතනවා පිරිස මම තනියෙන් නෙවෙනද, කොච්චර සල්ලි තිබ්බත් තනියෙන් යන්නේ වාහනේ, කොච්චර වටිනා වාහනයක වුණත් තනියෙන්. දැන් එහෙම නෙමෙයි. හමුදාව පිරිවරාගෙන, පොලිසියෙන් ආරක්ෂකයෝ පිරිවරාගෙන, මං නවත්තපුවහම මගේ දොර ඇරලා සර් බහින්න කියනකොට අන්න ඒ මට්ටමට ඒ මවා ගන්නවා තමන්ගේ ජීවිතය තුළ. මම මේ විදිහට ඉන්න ඕන. දැන් ඔහොම මවාගත්ත සමහර චරිත අපි හිතමු දැන් ප්‍රසිද්ධිය තියෙනවා, කීර්තිය තියෙනවා, ගෞරවය තියෙනවා, දැන් තමන් මවාගෙන ජීවත් වෙන. හැබැයි ඡන්දෙ පෙරදීලා ආපහු පල්ලෙහාට වැටෙනකොට සමහරු ලෙඩ වෙනවා. ටික කාලෙකින් එහෙම අර තිබ්බ පෙනුම නැහැ. ඊට පස්සේ ද්වේෂයෙන් වෛරයෙන් ඊළඟට ලෙඩ වෙලා ටික කාලෙකින් සමහරලාට මැරිලත් යන. එතකොට අපිට පේනවා අර එන ප්‍රශ්න දරාගන්න බැරුව තමන්ගේ මුළු ජීවිතේම තමන්ට අහිමි වෙච්ච දේවල් වෙනදා වට කරගෙන හිටපු මිනිස්සු දැන් තමන්ට නැති වෙනකොට, වෙනදා තමන්ගේ ගුණ කියපු මිනිස්සු බැන බැන යනකොට, වෙනදා තිබ්බ බලය ගෞරවයේ ඒ හැකියාව දැන් නැති වෙනකොට ඒක දරාගන්න බැරුව පිස්සු හැදෙන මිනිස්සු කොච්චර ඉන්නවද? නොයේ ප්‍රශ්න ඇති කරගන්න චරිතයින්. ඒ නිසා මේ හැම දිනාටම ධර්මියත් එක්ක ජීවත් වුණා නම් ලාභ අලාභ සැප දුක යසායස නින්දා ප්‍රශංසා. එතකොට යසායස කියන්නේ, යසස කියන්නේ පරිවාර සම්පත්. සමහර වෙලාවට තමන්ට දරුවෝද නෑදෑයෝද යාළු මිත්‍රයෝ හිතවත් ඕනේ තරම් තමන් වට කරගෙන සිය දහස් ගණන් මිනිස්සු ඉන්න පුළුවන්. සමහරලාට සර් සර් කියාගෙන ඕන තරම් සැලුට් ගහගෙන මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි ඒ සියලු දෙනාම තමන් අතහැරලා යන දවසක් එන්නත් පුළුවන්. සමහර අය ඉන්නවා බොහෝ පිරිස පිරිවරාගෙන හිටපු අය, හැබැයි විශාල ගොඩනැගිලිවල තනියෙන් අවසාන කාලේ ජීවත් වෙනවා. සමහර ලාවට කාත් කවුරුත් නැතුව ජීවත් වෙලා මැරෙනවා ගෙදර. කො දරුවොත් නැහැ, දරුවොත් පිට රටවල් වල. තමන් උදව් කරපු මිනිස්සුත් නැහැ. විශාල ගෙදරක තනියෙන් කවුරු හරි එක්ක වැඩකාරී සේවකේ ඩ්‍රයිවර් කෙනෙක් විතරයි සමහර ලාවට තමන්ට කන්නේ කාරි කඩෙන් ගෙනල්ලා දෙන්නේ. හැබැයි දීපල තියෙනවා, පොත්වල කෝටි ගණන් සල්ලි තියෙනවා. ඒ මොනවා තිබුණත් තනි වෙච්ච ජීවිතයක්. අන්න ඒ වගේ පිරිස තමන් පිරිවරාගෙන හිටියා වගේමයි කාත් කවුරුත් නැතුව ජීවිතේ තනි වෙන දවසක් එන්නත් පුළුවන්. ඒ නිසා මේ සියල්ල නිතර හිතන කෙනා මේක තමයි ජීවිතේ කියන්නේ. අපි ඉපදුනා නම් අපිට ඔය අටලෝ දහමින් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. ලාභ අලාභ නින්දා ප්‍රශංසා සැප දුක යස ආයස. ඊළඟට ඔබ හිතන්න කවුද බලාපොරොත්තුනේ මේ වගේ නාය ගිහිල්ලා මිනිස්සු කොච්චරනම් පීඩාවට පත් වුණා. සමහර වෙලාවට හිතන්න ඇති සුනාමි ආපු කාලේ මිනිස්සුන්ගේ ගෙවල් යට වෙනකොට කඳු උඩ ඉන්න මිනිස්සු හිතා ගන්නවා අපේ නම් ගෙවල් තියෙන්නේ උඩ, ඔයිට වඩා විශාල සුනාමියක් ආවත් අපේ ගෙවල් ටික නම් බේරිලා අපි තමයි ආරක්ෂිත තැනක ගිහ හදාගත්. එහෙම හිතපු මිනිස්සු සමහර වෙලාවට ඒ ගෙවල් පිටින්ම නාය ගිහිල්ලා පස් කඳු වලට යට වෙලා මැරෙන. සමහර වෙලාවට ඒව බලලා තව කෙනෙක් හිතන්න පුළුවන් කඳු උඩ නම් ගෙවල් හදන්න හොඳ නෑ. කොන්න නාය යනවා දැක්කනේ මිනිස්සුන්ට වෙච්ච දේ. ඒ නිසා පහත් තැනක තමයි මේ නාය යන්නේ නැති තැනක ගිහ හදාගන්න. අපි ඉන්න තැන කොච්චර වටිනවද කියලා එහෙම හිතපු මිනිස්සු සමහර වෙලාවට ගම් වතුරෙන් ගෙවල් යට වෙලා යනවා. එක්ක භූමිකම්පාවල් වලින් යට වෙන. සමහර ලාවට ආරක්ෂිතයි කියලා හිතාගෙන සමහර තැන්වල ගෙවල් හදාගන්න. හැබැයි එතනම Tamanට විනාශයක් ගෙන දෙන. ඒ වගේ අපේ ජීවිතේ අපි කොතන ගියත් අපිට මේ ලෝක ධර්මතාවයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ හිතන්න සුප්‍රබුද්ධ රජුරෝ ගැන. සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේට පාර වළක්වලා නින්දා පහස කරලා බොහෝ විශාල අකුසලයක් කරගත්. ඒ බරපතල අකුසලී විපාකේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා, මහණෙනි සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ බුදු කෙනෙකුට මග අහුරලා පාර වළක්වලා බුදු කෙනෙක්ව ආපහු හැරෙව්වා. නින්දා පහස කරලා මේ රැස් කරගත් අකුසලී දින හතක් තුල විපාක දෙන බරපතල අකුසලයක්. රජ්ජුරුවෝ තව දින හතකින් මාලිගාවේ පිය ගැට පෙළ ළඟදී පොළොව පලාගෙනම අපායට යනවා කියලා බුදුමුවින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කල්ැතුවම දින හතකට කලින් බුදුරජාණන් වහන්සේ වෙන දේ කිව්වා. දැන් මේක දැනගත් රජ්ජුරුවෝ කැමති වුණේ නැහැ නේ, එහෙනම් එතනටම වෙලා හිටියේ නැහැ නේ, ආ දවස් හත එනකන් ගිහිල්ලා පිය ගැට පෙළ ළඟම හිටියේ නැහැ නේ පොළොව පුපුරනකන්. රජ්ජුරුවෝ හිතුවා, මම එහෙමනම් ඔතනට එන්නෙම නැහැ, දවස් හත පණිනකම් මං ඔය පලාතටවත් ඉන්නේ නැහැ කියලා මාලිගාවේ උඩුමහල් තලයට නැග්, තට්ටු ගානක් උඩටම නැග්. නැගලා කන්න බොන්න බඩුද කෑම බීම ඔක්කොම උඩට අරගෙන දොරටුවෙන් දොරටුවට පඩි පෙළ ළඟ ආරක්ෂකයෝ තිබ්බා. ඒ තිබ්බේ තමන් බැරි වෙලා හරි අමතක වෙලා පල්ලෙහාට බැහැගෙන ඉන්න ආවොත් ආරක්ෂකයෝ දකින්න කොට හරි මට මතක් වෙනවා පල්ලට බහින්න හොඳ නැහැ. දවස් හතක් තුළ මම මෙන්න මේ පිය ගැටපෙළ ළඟදී පොළොවට අඩිය තියෙනකොට පොළොව පලාගෙන යනවා කියලා බුදුරජාන් වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා. ඕකෙන් මම බේරෙනවා, මං ඕක බොරුවක් කරනවා කියලා තමයි සුප්‍රබුද්ධ රජුරෝ මාලිගාවේ උඩටම නැගලා හිටියේ. දවසක් හිටියා, දෙකක් හිටියා, තුනක් හිටියා, හතර, පහ, හය, හත්වෙනි දවස. දැන් හත්වෙනි දවසේවත් හිතන්න නැතුව ඇති, ඒත් හිතන්න නැති, අද දවස ගෙවුනට පස්සේ ඕක ඉවරයි, අද දවස කොහොම හරි පැන ගන්න, ඔන්න අද තමයි හොඳම තීරණාත්මක දවස, මම බහින්නේ නැහැ කී කී ඉන්නේ නැති. හැබැයි ඒ වෙලාවට කර්මානුරූපිය නොසිතන විදිහට ක්‍රමයේ යෙදුණා. රජ්ජුරුවන්ගේ රාජකීය හස්තියක් කුලප්පු වුණා, රජ්ජුරුවන්ගේ අශ්වයක් කුලප්පු වුණා, මාලිගා වටේ දුවන ඇතා තාප්පු පෙරලනවා, කණුවා වලට අණිනවා, බිත්ති පෙරලනවා, ඇද්ගොව්ව කාටවත් මේ ඇතාව දමනය කරගන්න බෑ. රජ්ජුරුව උඩ ඉඳන් කෑ ගහනවා පහළ බලාගෙන උඩුමහල ඉඳන් කාටවත් ඇහෙන්නේ. මෙහෙම වෙනකොට රජ්ජුරුවන්ට කේන්තිය වැඩි වුණා, උන් හිටි තැන් අමතක වුණා. රජ්ජුරුවන්ගේ හිත අර සියල් අමතක වුණා, කෑ ගහනවා කාටවත් ඇහෙන්නේ නැහැ, පහළට දුවගෙන ආව උඩුමහල ඉඳන්. අර දොරටු ළඟ ඉන්න අමාත්‍යවරු, සේවකයෝ, ආරක්ෂකයෝ තිබ්බට ඒ අය තල්ලු කරගෙන පල්ලෙහාට දුවගෙන ආව. එහෙම ඇවිල්ලා අර පිය ගැට පෙළ ළඟදී පොළොවට අඩිය තියෙනකොටම විශාල ගිනි ජාලාවක් මැවිලා අපායට ඇදගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ওই මුල් කරගෙන දේශනා කරනවා, න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. අන්තලික්කේන අහසේ හැංගිලා බේරෙන්න තැනක් නැහැ. සමුද්ද මජ්ජේ මුහුදට ගිහිල්ලා හැංගිලා බේරෙන්න බෑ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් අහසට ගියොත් බේරෙන්න පුළුවන් වෙයි. ගුවන් යානා වලින් කොච්චරනම් ජීවිත විනාශ වෙනවද? සමහර වෙලාවට අහසින් ගිහිල්ලා ජීවිත විනාශ වෙච්ච කොච්චර ඉන්නවද? ඒ නිසා අහසින් ගියත් බේරෙන්න කර්ම විපාක එනකොට ජීවිත විනාශ වෙන කරුණු වේදෙන්න පුළුවන්. මොහොත මැද්දේ කෙනෙක් හිතන්න පුළුවන් දූපතකට යන්න ඕනේ, වෙන රටකට පැන ගන්න ඕනේ, නැවකින් හරි ගිහිල්ලා බෝට්ටුවකින් හරි ගිහිල්ලා මොහොත මැද්දට වෙලා ඉන්න ඕනේ, එතකොට මට බේරෙන්න පුළුවන්. න සමුද්ද මජ්ජේ, මොහොත මැද්දේ බේරිලා අකුසල් වලින් බේරෙන්න තැනක් නැහැ කිය. න පබ්බතානං විවරම් පවිස්ස, පර්වතයක් ඇතුලේ, ගල් ගුහාවක් ඇතුලේ බේරෙන්න තැනක් නැහැ කිය. තමන් ගල් ගුහාවක් හරි පොළොව ඇතුලේ හරි, සමහර වෙලාවට ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර මේ ලෝකෙම යම් බොරු ප්‍රචාරයක් යම් බටහිර රටවල් අරගෙන ගියා, ලෝක විනාශයක් වෙනවා. 2012 දොළොස්වෙනිදා මේ මායාවරුන්ගේ දින දර්ශනයක් එක ලෝක විනාශයක් වෙනවා කියලා. ඒවට චිත්‍රපටි හැදුවා, මිනිස්සුන්ගේ මනස ඒ විදිහට සකස් කරලා. ඒවැම් මොකද කරේ? සමහරු ලෝක විනාශයෙන් බේරෙන්න, ලෝකෙම විනාශ වෙනකොට බේරෙන්න ක්‍රම. සමහර රටවල් වල පොළොව ඇතුලේ ගොඩනැගිලි හැදුවා, ඒවා විකුණගත්. ඒවැන් සමහර ව්‍යාපාර ගොඩනගා ගත්ත සමහරු. එතකොට මේ ධර්මයක් නොදන්න සමහර මිනිස්සු පොළොව ඇතුළට හරි ගිහිල්ලා ඒ වෙලාවට බේරෙන්න ඒවා මිලදීලා ගත්ත. පොළොව ඇතුළේ විශාල කොන්ක්‍රීට් අඩි ගණන් මහත කොන්ක්‍රීට් දාලා පොළොව ඇතුලේ ගෙවල් හැදුවා. ඊළඟට සමහර ආයතන හෙල්මට් වගේක් හදලා තිබුණා, ඔළුව විතරක් බේරන, කඳ නැතු ඔළුව බේරගන්නේ. ඔබ දකින්නේ නැති, ඔබ අන්තර්ජාලයට ගිහිලා ඔය ගැන හොයන්නේ ඒ කාලේ. එතකොට මේ වගේ නොඑක් විදිහේ එක එක මිනිස්සු මුලා කරන්න සමහරු පටන් ගත්. හැබැයි මිනිස්සු මේවා විශ්වාස කරන සමහර ආයතන දැනටත් අද මේ වෙනකොට ලෝකේ සමහරු හඳේ කොටස් කරලා ඉඩම් විකුණනවා. සමහරු අනාගතේ මේ හඳේ මේ විදිහට ජනාවාස ඇති වෙනවා කියලා දැම්මම මෙහි උප්පු දීලා ඉඩම් විකුණලා ඒවෙන් හම්බ කරන සමහර ව්‍යාපාර තියෙන ලෝකේ සමහර රටවල. එතකොට කෙනෙක් හිතනවා, අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච කෙනා හිතනවා, මේ මනුස්ස ලෝකේ ඉස්සරහට විශාල විනාශයක් ආවොත් හඳට ගිහිල්ලා එහි ජීවත් වෙන්න පුළුවන් වෙයි, දැම්ම ඉඩම් කැලක් අරන් දාගන්න ඕනේ. එතකොට බලන්න මේ අවිද්‍යාවත් එක්ක මිනිස්සු මොනතරම් මුලාවල් වලට පත් වෙනවද. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ලෝකෙ කොහෙවත් මේ අටලෝ දහමින් තොරව අපිට බේරිලා ජීවත් වෙන්න පුළුවන් තැනක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒ නිසා අපි මේ ජීවත් වෙන්නෙම විපත් බහුල කාලේ. කවදා, කොතන, කොයි මොහොතේ හෝ භූමිකම්පාවකින්, නායාමකින්, මුහුදු ගොඩ ගැලීමකින්, සුලිසුලං කුණාටු වගේ විපත්වලින්, ස්වභාවික විපත් වලින් අපේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ අනාගත බය සූත්‍රේ. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අනාගතය ගැන හැම වෙලෙම මේ විදිහට හිතලා බියක් උපදවාගෙන වීරිය වඩන්න. ඒ කොහොමද කෙලෙස් සහිතව ජීවත් වීම තුළ මාව දරුණු අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙලා මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මං අප්‍රමාදීව ධර්මයේ දියුණු කරනවා කියලා වීරිය වඩන්න. මොකද අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගොඩනගපු සියල්ල විනාශ වෙන්න පුළුවන් අමනුෂ්‍ය ගොදුරක්. දැන් බලන්න විශාලා මහනුවර රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය. එතනත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා ස්වභාවික විපත් වගේම නොපෙනෙන බලවේගවලින් ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඒ අනතුරත් අපට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අප්‍රමාදීව ගුණධර්ම පුරන්, කෙලෙස් සහිතව ජීවත් වීම තුළ, දුස්සීලව ජීවත් වීම තුළ, අකුසල් බලවත් වීම තුළ අමනුෂ්‍යයෙකුට ගොදුරු වෙලා මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. එක්ක ස්වභාවික විපතකින් තමන්ගේ ජීවිතේ දේපල ගොඩනගපු දේවල් සියල්ල විනාශ වෙලා යන්න පුළුවන්. මේ විදියට හිතමින් අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න කියන පිංගතුනේ මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ. දැන් බලන්න ඔබට තේරෙනවා ඇති, අපි ඉපදුනා නම් අපිට මේ ලෝක ධර්මතාවෙන් බේරෙන්න බෑ. ඉපදුනා නම් වයසට යනවා, ඉපදුනා නම් නොයෙක් ලෙඩ රෝග හැදෙනවා, ඉපදුනා නම් දවසින් දවස මරණයට ලඟ වෙන, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා, අප්‍රියයන් සමග එකට ජීවත් වෙන්න සිද්ධ වෙනවා, දුක් විඳින්න සිද්ධ වෙනවා, අඬන්න වෙනවා, හූල්ලනවා, ඔළුවේත් ගහ ගන්නවා, සමහරු පපුවට ගහ ගන්නවා, නංගොත් කිය කිය විලාප දිදී අඬනවා, වැළපෙනවා. ඊළඟට මේ සියලු දේවල් විඳ විඳ ගිහිල්ලා සියල් අතහැරලා සතර අපාය මහ ගෙදර කරගත්ත සංසාර ගමනකට වැටෙන්න සිද්ධ වෙනවා. මේ ජීවත් වෙන කාලය තුල කොයිතරම් අටලෝ දහම එක්ක ලාභ අලාභ සැප දුක නින්දා ප්‍රශංසා මේ සියල්ලත් එක්ක මොනතරම් දුක් විඳ විඳ යන සංසාර ගමනක්ද තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි අප්‍රමාදීව ධර්මීය දියුණු කරගන්න මහන්සි වෙන්න, අප්‍රමාදීව ධර්මයේ කරා යන්න. මේ භයානක සසර ගමනේ අනතුර බුදු කෙනෙක් තරම් මේ ලෝකේ මිනිස්සු දන්නවනම් ඒ කෙනා හිස ගිනි ගත්ත කෙනෙක්, ගින්න නිවන්න මහන්සි වෙනා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනා වගේ ධර්මාවබෝධයට මහන්සි වෙනවා, ධර්මීයම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ නිසා අපේ ජීවිතවල අපි අප්‍රමාදීව ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන්නට ඕනේ. නින්දා අපහාස කරදර ප්‍රශ්න හොඳ කරත් බනිනවා. ඊළඟට කොච්චර යහපත් දේවල් කරත් ඔබට දැන් මිනිස්සු අපිට කියන අනේ හාඳුනේ ඇයි අපිටම මෙහෙම වෙන්නේ, ඇයි හොඳට ඉන්න අපිටම මෙහෙම වෙන්නේ. ඒක තමයි ලෝකේ ස්වභාවය. මේ ලෝකේ කවදාවත් සාධාරණයක් කොහින්වත් බලාපොරොත්තු වෙන්නේ එහෙම සාධාරණ ලෝකයක් නම් අපි කවුරුත් මේ ලෝකේ දුකයි කියලා හිතන්නේ නැහනේ. මේක සාධාරණ නම් මේ ලෝකේ සැපයක් නම් තියෙන්නේ. ඉතින් මේකේ ඉන්නවනේ කවුද නිවන් දකින්නේ එහෙනම්? මේකට ඇලුම් කරනවා, මේක වර්ණා කර කර මේ ලෝකෙම ඇලුම් කර කර වර්ණා කර කර මේකෙම ඉන්න පුළුවන්. මේකේ සාධාරණ නම් සාධාරණයක් නැහැ. මේ ලෝකේ අසාධාරණකම් පිරিলা. ඒ නිසා අපිට ජීවත් වෙන්නේ කෙලෙස් බලවත් වෙච්ච මිනිස්සු එක්ක. එන්නේ ඉන්න සත්තු වගේ මිනිස්සු එක්ක අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඔබට පේනවා ඇති අපි මේ මිනිස් ආවිෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිගෙන යන කාලය. අනාගතයේ පරම්පරාවෙන් පරම්පරාවට ආවිෂ පිරිහිලා පිරිහිලා මිනිස් ආවිෂ අවුරුදු 10ට ආසන්න වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතේ ඔබේ අනාගත දරු මුණුබුරු පරම්පරා ගානක් යනකොට තව අවුරුදු 2000ක් 3000ක් යනකොට මේ ආවිෂත් පිරිහිලා පිරිහිලා අවුරුදු 10ට මිනිස් ආවිෂ බහින කාලයක් එනවා. එදාට මේ ලෝකේ එල්ලුවෝ බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියන මිනිස්සුන්ගේ ජීවිත සත්තු වගේ විකෘති රාගයකින් යුක්තයි, විකෘති ද්වේෂයකින් යුක්තයි, විකෘති මෝහයකින් යුක්තයි. ඒ නිසා මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙච්ච ලේ පිපාසිත ආසාවන් තුල ජීවත් වෙන එහෙම ලෝකයක තමයි අනාගත ලෝකයාට තව තවත් ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා හැබැයි අපි දැන් මේ යුගයේ තුල යම් වාසනාවන්ත පිරිසක්. ඒකට හේතුව මඩගොඩක හිටියත් අපිට නිලුමක් වෙන්න පුළුවන්. බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට අහන්න ලැබෙන කාලයක්. ඒ මඩගොඩේම නෙළුමක් හැටියට අපිට මතු වෙලා අපේ ජීවිතේ සුවඳවත් කරගන්න බබලවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට පෙර පිනකට තමයි බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා. ඔබ කවුරුත් පෙර පින් කරපු පිරිසක්. ඒ නිසා පතිරූප දේශ වාසෝ සුදුසු රටක සුදුසු ප්‍රදේශයක සුදුසු ගමක ඉපදුනා. දැන් මේ ගුවන් විදුලිය යන බණක් හරි ඔබට අහන්න ලැබෙනවා. මේ බණපදයක් ඇහෙන්නේ නැති මිනිස්සු ලෝකෙ කොච්චර ඉන්නවද? පින්පව් දන්නේ නැහැ. කර්ම කර්මඵල දන්නේ නැහැ. හොඳ නරක දන්නේ නැහැ. යහපත අයහපත දන්නේ නැහැ. අටලෝ දහම ගැන හිත හදාගන්න හැටි කිසිම දෙයක් දන්නේ නැහැ. සමහර ප්‍රශ්න ඉදිරියේ ඔවුන්ම සමාජයේ විසින්ම විනාශයට අරගෙන යන. දැන් බලන්න ඉන්දියාවේ සමහර ප්‍රදේශ තියෙනවා. තමන්ගේ ස්වාමියා මැරුණට පස්සේ බිරිඳ අනිවාර්යෙන් ගින්නට පනින්න ඕන. ඒක පති පූජාව කියලා තාමත් සමහර ප්‍රදේශවල ලෝකෙ මොන මානව හිමිකම් කතා කරත් ඒ නෑදෑයෝ අල්ලලා බලෙන් හරි ගින්නට තල්ලු කරන. ඒක තමයි තමන්ගේ මැරිච්ච ස්වාමියා වෙනුවෙන් බිරිඳක් කරන ඒ පති පූජාව. එතකොට හිතන්න මේ මිනිස්සයා මැරෙන්න යනකොට බිරිඳ කොච්චර මෙරි මෙරි ජීවත් වෙනවද කියලා. ගින්නට පණිනවා කියන්නේ ගින්නෙන් පිච්චෙනකොට කොච්චර වේදනාවක්ද? ස්වාමියා මැරිච්ච මොහොතේ ඉඳන් බිරිඳ මොනතරම් මේ දුකකටද ඇදලා දාන්නේ. එතකොට එවැනි පළාත් තියෙනවා මේ ලෝකේ. සත්තු වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්න රටවල් තියෙනවා. ඒ නිසා එවැනි රටක එවැනි ප්‍රදේශයක එවැනි ලෝකයක උපදින්න නැතුව බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න පුළුවන් රටක ගමක පළාතක ඔබ ඉපදුනා. ඔබ පෙර පින් ඇති පිරිසක්. පුබ්බේච කත පුඤ්ඤතා. හැබැයි මේ ලැබිච්ච අවස්ථාවේ ඔබට ධර්මයේ දියුණු කරගන්න අවශ්‍ය බාහිර අංග දෙකම දැන් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි හොඳටම ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි සද්ධර්මය අහන්න ලැබෙන්නේ. ඔබට මේ රටේ මේ වෙනකොට සද්ධර්ම ශ්‍රවණේ හොඳටම ලැබෙන කාලයක්. කල්‍යාණ මිත්‍ර සේවනයේ තියෙන බණහන අය ගුණධර්ම දියුණු කරන නිවන් දකින්න ඕනෑ කියන හැඟීම තියෙන කීප දෙනෙක් හරි අතරින් පතර ඉන්නවා. හැබැයි ඒ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුල ඇති කරගත යුතු අංග දෙකක් තියෙනවා. අන්නේ කරුණු දෙක ඔබ අප්‍රමාදීව ඇති කරගත්තොත් ඔබට අටලෝ දහම ඉදිරියේ කම්පා නොවෙන අකම්පිත කෙනෙක් වෙන්නත් පුළුවන්. ධර්මය අවබෝධ කරගන්නත් ඒ තමයි යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඔබ අහන ධර්මය නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒ අහන ධර්මය ඔබේ ජීවිතයට ගලපමින් හැම වෙලේම විමසන්න. එහෙම විමස විමස බලන්න ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ඔබ ගත කරන්න. ඔන්න ඔය කරුණු දෙක ඔබ විසින් ඇතිකරගත යුතු කාරණා දෙකක්. බුදුරජාණන් වහන්සේ වදාලා තුම් හේ කිච්ඡං ආතප්පං. මහණෙනි ඔබමයි ඔබමයි මේක කරගත යුතු. අක්ඛාතාරෝ තථාග. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මග පෙන්නනවා, පාර කියලා දෙනවා, මග කියනවා විතරයි. බලෙන් නිවන් දක්වන්න බෑ. ඒ නිසා ඔබට බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙනවා. නිවන් මාර්ගයේ පැහැදිලි ඔබට වර්තමානයේ ධර්මය හොයන කෙනෙකුට, ධර්මය අධ්‍යයනය කරන කෙනෙකුට, බණහන කෙනෙකුට ඒ යා යුතු නිවන් මඟ පැහැදිලිව තියෙනවා. හැබැයි ඒ මාර්ගය යනවද, සිල් රකින්නවද නැද්ද, අපායට යනවද, දිව්‍ය ලෝකේ යනවද, නිවන කරා යනවද, ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවද, ඒ සියල්ල ඔබ විසින් තීරණය කර යුතු දෙයක්. ඒ නිසා තුම් හේ කිච්ඡං ආතප්. මහණෙනි ඔබමයි ඔබමයි මේක කරගත යුතු. අක්ඛාතාරෝ තථාගත. බුදුරජාණන් වහන්සේලා මග පෙන්නනවා, පාර කියලා දෙනවා, නිවන් මග පෙන්නනවා පමණයි. ඒ නිසා ඔබ විසින් අප්‍රමාදීව මේ ධර්මයේ නුවණින් විමසමින් ඔබේ ජීවිතයේ තුල ධර්මය ඇති කරගත්තොත් ඔබ යෝනිසෝ මනසිකාරය දෙන්න දක්ෂ කෙනෙක් නම්, ඔබ ධර්මයට අනුකූලව ජීවත් වෙන්න පුරුදු වෙනවා නම්, ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙනවා නම්, අන්න ඔබ පියවරෙන් පියවර ධර්මාවබෝධයේ පැත්තට ගමන් කරන කෙනෙක්. ඔබ පියවරෙන් පියවර නිවන පැත්තට යන කෙනෙක්. ඔබ පියවරෙන් පියවර මේ ලෝක ධර්මතාවයේ ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න, ඔබේ හිත දියුණු කරගන්න, බලවත් කරගන්න, ඔබ ඔබේ ජීවිතය තුළ ආරක්ෂාව හදාගන්න කෙනෙක්. අන්න ඒ කෙනා ධර්මාවබෝධයෙන් යුතු කෙනාමයි මේ ලෝක ධර්මතාවයේ ඉදිරියේ. ලාභ අලාභ නින්දා ප්‍රශංසා සැප දුක යසායස මේ සියල්ල ඉදිරියේ චිත්තං යස්සන කම්පති. එයාගේ හිත කම්පා නොවි අශෝකං විරජං කේම මොන දේ වුණත් ලෝකෙම විනාශ වෙලා ගියත් මොන ප්‍රශ්නාවත් මොන කරදරාවත් කොච්චර නින්දා පහසාවත් ඒ සියල්ල ඉදිරියේ අශෝකං විරජං කේමං විරාජමානව නොසැලී නිවන කරා යන දක්ෂ කෙනෙක් බවට පත් වෙන. ඒක මංගල කාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබ හැම දිනාම අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාවම ලැබීවා ලැබීවා ලැබීවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වතුනි අද මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලු පින පින් කැමැති සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යසෛසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-8027-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්

0: පින්වත. දක්ෂ රියදුරකුමෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

0: සංසාර සාගරයෙන් අලස්ත නොවි ඈතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මොක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුන බැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි.
1: සුදුල ගුවන්විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ద్వේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහානදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වග්ගය.
1: සුදිල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිඟුතුනි, නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා, යටිපතුල් පළලා, තෙල් ආදිය දමලා, ලුණු දමලා, එච්චර විතරක් නෙවෙයි, ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංවතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංවතුනි, මේ සෝවාන් ඵලයට පත් වුණ බිම්බිසාර රජතුමාට ඒ தත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතුුනේ කුමක්ද? පිංවතුනි, පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ, බෝමලුව වටේ, චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මෙන්, මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. එනිසා ඔබ අවබෝධ කරගන්න, විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්ත ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි, ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් ඒට සමාව ලබා ගන්න, තුරුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මලුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතෝ සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි, සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.

0: පින්වත යම් කෙනෙක් කෙලස් කහට රහිතව ඒ කියන්නේ කෙලස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය යමකව
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි. සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යම්

0: සුදි ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදි ලගුවන් විදුලිය

ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

බුදුමග තෙරට් කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණවලින් නිසිලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියා.

පින්නත. මහා ගං වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක්මි. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය

උතුංගු පිරිද්දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනිේන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල අටක් ඇති හේයිනි.
1: සුතිර ගුවන් පෙතුලිය
2: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නවා.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යම්
1: සොතිර කුවන් පෙතලියා.

මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල්වලින් සකස් කරන විශේෂිතූ මල්මාලා, මල්වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳවත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුව උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදී පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිණෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුව, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිලා තිබෙනවා. ඒ වගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පන්න ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනොත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරල ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට හියානිසංස ඔබට ලැබෙනවා.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්න හොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවති. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්තවල්.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ මය. ධම්මපදය යමකවන්.
1: සුදුල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.

යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමකවත්

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනීන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති හේිනි.

0: පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වන්නේ.
1: සුදිලේ ගුවන් විදුලියයි.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරුකීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය
1: උදාකරගන්න. සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: සුතිර කුවන් පෙතලිය.

පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්

වේනු මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිත මල් මාලා, මල් වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳමත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුවෝ උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිණෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා සංසාරේ. අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුවෝ, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සක්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිට තිබෙනවා. එවැගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිට තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පන්න ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනොත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරල ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිටෙහි ආනිසංස ඔබට ලැබෙනවා.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරු.
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

7:30 රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියනා දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.
1: සුතිර ගුවන් පෙතුලිය.
2: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්න හොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකි.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන් විදුලිය.

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යම

සතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදිල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවා නම් ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යම්කවක්ද.
1: මල් පූජාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුන බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දිව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි, 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකි බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකි බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දිවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරිම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යොදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දිවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත් වීම සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත් වීම සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම කායික සුවය මානසික සුවය චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා ඔබන් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න බුදුහාමුදුරුවෝ කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන උතුම් බුදුගුණ සිහිපත් කරගෙන පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවාසාව
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු සුදිල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අපෝපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීමක්.

0: පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වන්න.
1: සුතිර කුවන් පෙතුලිය

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේ.

පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්

පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: පාඩුවනේ දිනපතා පස්වරු පහේ සිට පස්වරු හය දක්වා පුංචි ඔබවැන්නේ සුදිල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.
1: මේ ඔබ රැඳී සිටින්නේ සුදිල ගුවන් විදුලියේ මතු දින ලොව දිනන පුංචි අපි ළමා වැඩසටහන සමගයි.

0: දුනිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: පෙරහංකඩයක් පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකඩයක් පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් චපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධ වලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වස විස වලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. ඒ වගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමන තුට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත්ව ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුලින් සිහිපත් කරන්න. එනිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නෑ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
2: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය.

0: යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattā vu pūjā dravyan buda perahærin budu buda sandaha chaiti rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa 820 budurajānan vahanseḷā abiyasa mallāsana mata tæmpat kalā vu mal pahang suwanda dun dæhat gilan pasa bihit baḍu ādiyū buda pūjāvan aṭa pirikara ādī buda pūjāvan තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා විත්වා 820 බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා විත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

0: සාදු.
1: අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියනු තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගා

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජා විත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

වෙස්සගො මුනිරාජ වඳිනෙමි සාදු.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

තු අපි හැමදිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්මරාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්ගුදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදයේ රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයා පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත සසර ගමන නිම කල ශෝක දුරු කල සියලු තන්හි නොඇලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කල රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: මල් රේණු මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතර බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිතු මල් මාලා, මල් වියන්, මල් රේණු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳමත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදුහාමුදුරන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුව උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කරා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා. සංසාරේ අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුව, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දිවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිට තිබෙනවා. එවගේම පින්වතුනි 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත්වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම්වලට සහභාගි වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරල ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපිසම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

මේ ඔබ බැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

ඉරක් හඳක් නැතිව කවියන්ට කවි ලියන්න බෑ. ගීත රචකීන්ට ගී ලියන්නත් බෑ. පෙර අපර දෙදිගම සාහිත්‍ය කරුවන්ටත් ඉර හඳ නැතිව නිර්මාණ කිරීම අපහසුයි. ජ්‍යොතිෂවේදීන්ට තම කටයුතු කරගෙන යන්නට ඉර හඳ නැතිව කිසිසේත්ම බෑ. මා තෝරගත් ගීතයට ප්‍රවේශයක් මං එලෙස ලබා ගන්න කැමැති කෘතහස්ත මහා රචකයෙකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 1963 වසරේදී තිරගත වූ සිකුරුතරුව චිත්‍රපටයට ලියා දුන් ගීතයක් මේක. සංගීතයට නගා අපූරු තනුවක් මේට යොදා ගනිමින් ගායනා කළේ පණ්ඩිත් අමරදේවයන්. මානවසිංහ නම් වූ කවියා ගේයපද රචකයා මෙම ගීයෙන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? ඉරහඳ පායන මේ ලෝකයේ සැප දුක දෙකම සමබර බවය. තවත් අවිරකින් කිව්වොත් අෂ්ටලෝක ධර්මය මෙලොව ක්‍රියාත්මක වන ආකාරයයි. කඳුවැටි ගංගා සාගර මේ සියල්ල පොළොව මත සමබරව ඉන්නවා. මෙහි ඇති කාව්‍යාත්මක ලක්ෂණයත් ඉස්මතු වෙන තැනක් හැටියට පුළුල් උකුලේද සරු ලැමදේද බර දරාගෙන ගෙමිලිය ඇවිදින විට ඇගේ මෘදු බඳ නැලවෙන්නේද සමබරවය. අපූරු කවි සංකල්පනාවක්. අප දරාගෙන සිටින මිහිලියද සිය පුළුල් උකුලත් සරු ලැමදත් දරාගෙන සිය මෘදු බඳ පමණක් සෙලවෙන්නට ඉඩදී සමබරව සිටින ගැමිලියක් වැනිය. මොනතරම්නම් අපූරු ගාම්භීර කවි සංකල්පනාවක්ද කියලා මං එලෙත් වතාවක් ඔබෙන් අහන්න කැමැති. පුහුදුන් අප වගේ මිනිසුන්ගේ ආසාවන් වැඩි. එහෙත් එම ආසාවන්ට ඉඩ නොදී අපට බොහෝ විට තැලෙන්නට සිද්ධ වෙනවා. ඒවා ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. මුළු ජීවන ගමනම එවිට කැළඹෙනවා. ඒ කැළඹීම රසවත්, මිහිරි, මහමඩ වගුරක හෝ වනේ විලක පියුම් පිපී නටන්නාසේ එය මිහිරිය. මෙනම් ජීවන කතරකි. එනම් ජීවිතය කාන්තාරයක් බව ප්‍රකාශ කරලා තියෙනවා. ජීවන කතරේ සැප දුක දෙකම ඇත. ඒ දෙක සමබරයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මෙම ගීතය ඉතා සොඳුරු කවියක් වගේ. ඔහුගේ මහරු චින්තනයත් ඔහු ලෝකයේ දකින ආකාරයත් ප්‍රකෘති සෞන්දර්යය හා මානව චින්තන సంతානය සමබරවන ආකාරය හේතු කොටගෙන මෙම ගීතය කවියක්ම වගේමයි. හොඳයි, එහෙමනම් මෙන්න මේ කාව්‍යාත්මක ගීතය. ගීපද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. තනු නිර්මාණය සහ ගායනය පණ්ඩිත් අමරදේවයන්.

මනෝවිද්‍යාවේ ප්‍රියා ඔබ දන්නවා. මනෝවිද්‍යාවේ ප්‍රියා හැටියට සැලකෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඔහු මිනිසාගේ රඳා පැවැත්මට හේතු වන ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ජීවත් වීමේ පෙළඹුම සහ ලිංගිකත්වය. ෆ්‍රොයිඩ්ලා පවසන මේ ලිංගිකත්වය පෙළඹුම අපේ සාහිත්‍යයේ එන්නේ රසාලිප්ත සුන්දරම වදනක් වන ශෘංගාරය හැටියට. ප්‍රේමවන්තයෙන් එක්වන විටත් ශෘංගාරය ඇති වෙනවා. ඒ වගේම වෙන්වීමේදී ඇතිවන්නේ ශෘංගාරය. වෙන්වීමේදී ඇතිවන ශෘංගාරය අපි හඳුන්වනවා විප්‍රලම්භය කියලා. ප්‍රේමවන්තයෙන් වෙන්වීමේදී විප්‍රලම්භය තුලින් ශෘංගාරය ජනනය කළ හැක්කේ වාසනා ගුණය සපිරි ප්‍රතිභා සම්පූර්ණ කවියෙකුට විතරයි. මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ එකක්. විශේෂයෙන්ම මා මීළඟට තෝරාගත් ගීතයත් ඒ වගේ ගීතයක්. මහින්ද දිසානායකයන්ගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය අපට මේ ගීතය අහලම දැනගන්න පුළුවන් වෙනවා. අහිමිව ඇති ප්‍රේමය කවියා රචකයා

ප්‍රේම යාදිනි ඇතුළත් ගීත රචකයින්ට තමන්ගේ නිර්මාණ දරිද්‍රතාව නැතිකර ගැනීමට ආදර්ශයක් වශයෙන් ගන්න පුළුවන් කියලා අපිට නිදසුනක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. හොඳයි, මා ඒ පිළිබඳව වැඩි විස්තර සඳහන් කරන්න යන්නේ නැහැ. ඔබ මේ කාරණාව හොඳටම දැනුවත්. මා මේ සඳහන් කළේ කුමක්ද කියන වග. එහෙමනම් කරුණාරත්න දිලුගනේ ජනප්‍රියත්වයට පත්වන්නේ මෙන්න මේ ගීතය ගැයීමෙන් පසුව වීම තවත් විශේෂත්වයක්. හොඳයි, අපි මේ අපූරු සුන්දර ගීතය දැන් සුභාවිත ගී රස විඳිමුතුලින් ශ්‍රවණය කරමු. ගී පද මහින්ද දිසානායකයන්, ගායනය කරුණාරත්න දිවුල්ගනේ, තනුව සංගීතය විශාරද ගුණදාස කපුගේ.

සිටි මඩවල ඉෂ්ටත්නායකයන්ට අමරදේවයන් ගීත ලිවීමට ආරාධනා කළා. ඒ අනුව ඔහු ගීපද රචකයෙකු වූ බව ඔහු කියා සහ ලියා තිබෙනවා. 70 දශකවලදී දේශීය සංගීත කලාවක් සොයා යෑමට එකල රචකයින්ට සිද්ධ වුණා. ඒ තමයි හින්දි තනිවෝල්ට ගීත රචනා වීම නිසා. අපේ ජනකවිය හා ජනගීත මොවුන්ට එහිදී හමු වෙනවා. මඩවල ඉෂ් රත්නායක ජනගී ජනකවි කැටි කරගෙන ගීත රචනා කිරීමට පෙළඹුණා. මා තෝරාගත් මීළඟ ගීතය තුළ ශෘංගාරාත්මක ගුණය රැඳී පවතිනවා. ප්‍රේම ආයාචනාවක් එහි තියෙනවා. ගීතයේ සුද්ධ ස්වර පමණයි තියෙන්නේ. කෝමල ස්වර මොකක්වත් නැහැ. චිත්‍රරූප මින් මතු වෙනවා. සංගීතය සජීවී බවක් ගන්නවා. මඩවල ඉෂ් රත්නායකයන් මෙම ගීතයෙන් සහෘදයන්ගේ මනස මායාවත් තුළ රඳවා ගනිමින් චිත්‍රරූප මවමින්ම සහෘදයා එහි රඳවා ගැනීමට උත්සාහ දරා තියෙනවා. ගීපද රචනයේ සංගීතයේ සුසංයෝගය අමරදේවයන්ගේ භාවපූර්ණ ගායනයෙන් මොනවට පැවසෙන ආකාරය අරුමයක් නොවේ. ජන ගීතය තේමා කරගන්නා ශබ්ද රසයද මෙහි ඇතුළත් වෙනවා. අනුප්‍රාසයද මෙහි බහුලව පවතිනවා. වෙන්වීමකදී ඇතිවන ශෘංගාර රසය ජනනය කරමින් යුද වදින අනංගයාගේ හීසර පහරින් හද දැදුරුවන පමණටම අමරදේවයන් කරන ගායනය ඔබටත් ඇහෙනවාද කියා බලන්න. හොඳයි, මෙන්න මා ඒ තෝරාගත්තු ගීතය. ගීපද මඩවල ඉෂ් රත්නායක, තනුව සංගීතය සහ ගායනය පණ්ඩිත් අමරදේව.

පණ්ඩිත් අමරදේවයන් සහ මඩවල ඉස්රත් නායකයන් එක්වුණු තැන මනා සුසංජෝගයක් සෑදෙන බව කවුරුත් පිළිගන්නාද. කවිය

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳුමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳුමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලි මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවත්
1: පවන් අතු පිදීමේ ආනිසංස, හෙවත් වටාපත් පූජා කිරීමේ ආනිසංස. ඔබට දැන් මතක් වෙනවා ඇති, මම කොයිතරම් වටාපත් ස්වාමින් වහන්සේලාට පූජා කරලා තිබෙනවාද කියලා. එහෙමනම් පින්වතුනි, අවබෝධ කරගන්න, ඔබ වටාපතක් පූජා කරලා තියෙනවා නම් ඒ පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා. සීතලෙන් හා උෂ්ණයෙන් කවදාවත් පීඩාවක් ඇති නොවෙනවා. ශරීර දාහ නැත්තේකු බවට පත් වෙනවා. මානසික දාහ නැත්තේකු බවට පත් වෙනවා. රාග ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. දේශ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මෝහ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මාන ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මේ සඳහන් කරේ රාග, දේශ, මෝහ, මාන, මිසදිටු අදහස් කියන මෙන්න මේ සිතුවිලි නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඔබට කල්පනා වේවි ඒව මට ලැබිලා නැහෙනි කියලා. නමුත් පින්වතුනි, මේ සංසාරයේ පුරාවට අපි තවත් බොහෝ කාලයක් ගමන් කරාවි. ඒ ගමන් කරන කාල සීමාවේදී මේ ආදී ආනිසංස ඔබේ ජීවිතයට ලැබිලා එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම සැලසීම. එනිසා ඔබ මේ පූජා කිරීමෙන් කරන ප්‍රාර්ථනා ඔබේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. මේ ආනිසංස සමුදාය එලෙසින්ම ඔබට ලැබෙනවා. ඔබ පවන් අතු දාහක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ. සිත සකස් කරගෙන පූජා කරේ නැත්නම්, එක පවන් අත්තක් පූජා කළත් සිත සකස් කරගෙන ඔබට හියානි සංසමිලිසින් ලබා ගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංසදායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.
3: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී.

සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසුවෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.
1: සුවඳ පැන් ඉසීමේ ආනිසංස. විපස්සී බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරුවෝ කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාවෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝකීය නම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි මුලින් සඳහන් කළ ආදී වශයෙන් මානිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත් වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන්කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනා මිටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද. බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දෙය බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

ලොවේ තිස්සියල් ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත්වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

කාලසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
0: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
2: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරක